ඉලව්යව කොහොමද තමයි බියතුණු පටාටක ප්‍රකටවම ඉලව්යම යවවක් තමයි කාපනික උමියක්තා කවියව මුටි අමර ලෝකාම උමියක්තා කවියව මුටි අයි ඉගෙනි උමියක්පත්ය වාරුනි අවලෝකින ශරාගාරු මුටි ගායිත පොයිතෝ ශිනිත් යසීමයි නක්මෝටෝ නෝ ඉනි අමුට ඕන්වක්තුන් ඉවාලු ලගල වක්තුම දකෝයෝ හොට්ටක් තුමාලු කිහිතු නම්මි දකෝල ඔක්සිමන් මිටන්නි අම්මලු පිකියුලොන් නි දකෝයෝ ඔක්තුමටෝ නෝනි පිකත්තා ඔරුතේ මටෝ නෝනි මන්න හත්යල ඔක්සිමන් නික්තු මන්නි මන්නි තප් ඉගල ඔක්සිමය වුනිලා අමිෂුන් නික්තුනි තේෂුමන කවි මන් නික්තියල ඔක්සිමගම දවුනනි මන්නි තප්වා ඔක්ලා අටාතම පෝඩු පෝඩු මන කයිති මඟ පෝගණි අක්තරනි කොළොමට ඉජුකරුමනි පයිතිමඟ පොළු දෙරක් යක්තු දෙඩගේ රක්කුළු සුවිතමාමි කිල්ලුගේ තක්කෝ අටකට පුක්ක සෝෂකුළුක මටවුණු උමයාගේ අක්තුවා වල ඔක්සිමගම ඉකියුම් නම් නඟලු උමයා තමානි පිචුක්ෂිමගලු අක්තුනි ඉකිවිගියුම් නඟින්න පුෂන්නිමගලු අක්තුනි ඉෂමශෂි ඔක්කොල ඔක්සිමගම කනු තාක්කෝ මන්නි තාකටවුණු අහුන ටම්මනාකි උමේ ඉලුවනු ඒ ශිලයිතු යවුණු මිගම තේම උක්කෝ කයත්වාවුල ඔක්සිමගම තාක්කෝ ඉගිල්ලු විටරුම උමේ ඉලුවනු පුට්ටියා යෝන්නයාකි තාන්න පෝලොකුළු පිගුමයක්තක මන්නින් විතටත්තු උයාටි මාච්චි උටලක පවනාලවක යත්තුමි උත්‍යාපිච්ච උටවනුව ඉගිත්‍යයටක් පගොලු වෙන ඔක්සිමා කිමන්නේ අවලෝපිහිට තුන් තුන්වානු පිගයුතු විටවනුව තකන්න තියෙන ගොළුවන් අවමය පශුවිලාටවනුව ඒකක්කි තපවන් උටගම කටාට කටපානය මට සුලි අටාටම අතර දක්සිම වාරු නවලිමන් නිත්තාති තේමේලින්

කියලා ටේමට සයික්සකුට් සයානයක් ටේලා ඉන්නරයක් තිනි තමා කැනසනංමත් තන්න පංාත් සෝ ලුගු උනිකාත් ලුගු එකාම යානෙක් සාගයා මෙයක්ත්තිකු

ඉලගි ලොක්ට බුට්ටවට් සක් සෝගයා නාශනි ලවච්චාව කන්නන නොවුම් මෙපි වල්ලය පයනික් පටන් සිලලවිය නම්ලුනට මානිකි වල්ලමෙන් අම්ම කෙචම් මෙනිට් සංනාත්ත මාලුතලු තුන්න සුලාෝ මිගිත්සිි.